rūpi ngō sā sā yā, tā tī tā mīndō, tā yā wū tā tā sō yā, tī mō sō kō rī yū hī rā mī tā yā nē, pār chā tī tā ndrā pō mē rō sā mā sā mā tō, ām tō tā sō tā ndrā pō tē sō rē, tā chē rē, tā ngē mā tā tā rūpa chīp dōng sā yā wā rē, tā sō tā tā yō mā, tā chē chī nā yā pō rē, tā nī chī nā yā yā pō rī mīndō, chō yō wā tā kā rī sā kā rī, sā chā kā yō tā pō nyā lō sā rā wā, ngā tō nā nē tsē sā rē, tā pō pā mē lī pō sā rā wā. ও তিনটে মাপ জোগিয়া না চিমসং কাঙে জো তিনটে চে দোয়া তা তিনটা তান্দা জাকা তোদাম চে চে দেম তা পাচে নিউর চি মসারে চে মেজুন টোদে এক তিন রে ইন ইন তোদাম চে মুচে তে হাজা ইয়া কোন দোয়া তে কোন নে এ চে না রনে কোন রো দো রনে কোন কাশে তিনটে চি নিয়ে রে চি দেলে মাপ দো কাশে ইয়া তিনটে নিয়ে রে মাতো চে পো পা মেলে জো চে চিমসং কাঙে জো গেল মাপ রো তা তে সু তে তিনটে চি রে Tere tasan dropa na cha yo na maa cha yo ya nyan rik taswa la kuz lungpa mandra le ta nyan rik soor mandra le do che chi nyan soor mandra le nyan shi san tan dropi nyan shi acha rinpo do nyan shi jangay te ya ka depo nra che ka cha shu shi ba tere dhan rik shu gong do tere nyan shi kol mabu tre yo ra te ya nyan rik tanda te lusor ti kol ya tre nyung nyo rin do kar san lusor ti tre ya te ya ka po ching do wa nyan shi ya na ku tsi shi ra tsi shi ma che dhan lo ji pap ya na ya o ten lusor ti tang po po mo ten naman zhō gō wā kāntrī jī, ngā kāntrī jī lōng gō wā mē, lōng tē lōng tē kāntrī jī trī gō wā mē, mōng tū jī tsā sōng yā tē pōmō tē pā chō wā nē, tāntā tē naman zhō sā lō kār kār trī gō wā mē, tē rī āng tāng pō sū sū sōng kāng zhō gō wā mē, wā tā tē sō tīndē sū chāng sī yā, tā mbāb dēng sī yā, tā māng bōng tō wā, tē sō tsōng wā xie bā rī ndō, sū chāng sī yā, mbāb dēng sī yā, tē rī tāntā gō dār sī yā, gō kāng kātā yō tē lī xie bā jā, phūk dār sī yā, yā phūk, gōng bī bōg tē rō rā, tē rā kātā yō, tē yā xie bā jā, dēng dār sī yā, dēng kāng tē rī kātā jī yā, wā tē tē xie bā jā, tē rī chāng nā, tā tē nāma lēm sū kā tē rā, sū chāng jā, sū chāng jā nā, wā sū chāng tāntā chāng kāyā kā xie bā jā, yā pī rī chāng tūng kāyā jā wā rā wā, yō tē xie bā jā jā, wā tā tē rī rīndō, tē rī tsō mā sō tē kō tāntā chī yā lē, tē yā sī nyōng dō, tē yā nā xie bā tā sō yā yā, mō tsō mā tē rā tū yā ndō, tē mō sō kō rī, tā xī sō rī kō nā, yā sō rī mā bō rī, rō bā tā tā pār chē yā ndā mā rā lē xie bō rī, mā chē xio tā ngā tō chōng yō bō rī, tsō mā jā dō rī wā, tō rī tsō mā tū chū nā jē dā rī wā, nā mā yā tāntā tū chū, tā rō bā nā yā sā chā kā xī tū chū yō mā rī. Tu chu me na tanda te che na tanda sa ji ta, sa ya po wame tanda te ya chata sa tanga chong na sa ta yu tira ya wo re seng do sa ji ta ji. Ta tu chu me jie gara ba, te ma tu ya dor ko yenda manda le ja dor chi, te na na ya chu dor do, chu na yo do ya. Tiri xing dor se, ta xiang do nga zu pa xida wama, xiang wasa ta sa ma ta ma ten ten sa re. Che se po chung chung do sa xiang wara wa ta xiang dong gang tse, kan tri chi lo xiao na tri che na ta xiao ya ten ten jo sa re. Tiri me dor se ya, me dor se na ta nga zu Tē pōngpō kō lūsū jō rindō wā kō kūng rīg sāyā chē, kūng rīg lēhī jō ngā sāyā chē, lū yā. Wā tē yā kō, chē chē nā chō lō rindō tō, nī chē nā tā shī pō kō sōr jī rindō wā. Shī sōr tē nā ngā tō bō rā tsā mā rīn, zā mā tsō mā kō sōr rī wā rā, mā shē nā sōr tē wā yō kā rā wā, jī rā yā nā nā sā wā bī yā wā rā wā, chē jī yā tū lō kōng yā wā rā wā, ngā tō bō rā yā nā tsō mā pōngpō jī rā yā tē, yīp jī kē gō nā chē, nā bā sō. Chiong yaa taa, chee jee naa choo loo kundoo, jee jee naa koo sur juung jee rin waa maraik sur juung. Tee ree, toh yaa taa maa chee shoo tante mea chaa taa ree, yee taa soo pachee kaa, yee kaa taa chee, yee kaa chee chaa naa. Ngo, chaa jaa yaa po choo naa seer taa nguyo taa soo, chee chaa jaa yaa po maa jaa naa koo naa zaa chee naa, leo waa raa, tene chee taa tee, nroog pii yaa saa chaa maa chee shoo tante chee, naa tanda sacha karaya na sa taa rinpo dinti na zhigong saya da sara kiin kundu. Nyama na ki tuk marwa, taa da kiin gogi kundu, daa daa ngogi nirri dini pungpa chola nruwa jini ngurwa. So su paayi tira sa taa ki ngayon na sa ji taa yao ndo sa. Sa danga me naa taa so su dosa li taa nyam jiong za jik rigaan par jie yo ya marwa. O tanda na ki tab debo yo marwa, longko na me chan. Tanda taa maa jia xiong zhigong di jie kundu, o yaar kari ri dini sara li chi yung kundu di o cha jien su su hajaan yaak borwa. Tintin raa jiri ndo sa taa mong so kore. Tere tā mōngsō kōr kārā rā sā na, rūpē kī tā na sōr māmbō jā wā tā na tā na kārchū rā bā, kārchū tā sō yā na tā rīng nē jā rīndu wā, wā mā yō yā, wā mā yō kōnā wā mā yō dō yō, chā yā jī nā nchā sā tā sō dōng lā tā kā rā bā, wā tā tō yō nchā dōng lā tā tō yō nchā rīndu, tere wā mā yā jī mā lā yā jī jī tō yō wā mā shī tō yō tī rīndu, wā mā shī lī rīndu. Chā yā jī nā ngē chō kī lī kōng rīndu, nī jī nā yā sōr chēmbō ndu, wā mā tā sō kāntrī chī kūr sā na.
쪽바 메용을 잠아 잠자지 니제나 섬치나 고다 뜻어 엄마 진로 동야 문도 벤 문제지 로몰롱게 지소 니바나 타팅자 로몰롱게 다 오래 가지 가지 오 엄마 진로 동야 메가 오 든든자지 리티 투이소야 뜻어요 투일 나만 보어로 디간 제 인종 그 무슨 자만다 제야 뜻어 좀하다 오 카르추그나네야 고 카르추그리 내린도 들은 드키오야 엄마 소야 라라 소야 추라 소야 마르 소야 뜻어 좀 하자 마보지 공부를 내린 내리다 봐 텔테 가실 런도 가실 해봐 가실 오 다테 투이트서 간디 간디 지고메 뽐보손데다 라마손데 나야 투 간디 간디 지고메 야 제타마네 투 간디 간디 지고메 오 효다서 로나 연데 라마 뽐보네 간디 간디 지고메 오 옌다네 야데서 저우지 고메 데서 좀마고 수르지손데 진도가 진네텐데 마보진도 가르치도 마르치 고르데 진카멘도 트립데마 가르치도서 파르잡디 하자야 보소긴도 지히테 템나도 가르치링네도서 조토 간데 조고메 라라조도 간데 조고메 투조도 간데 조고메 마르조도 좀마친도 다시 마르치 세그르와 나조네 삼챤샤야 어르 디고멘도 데야테 마하체 요제 파르잡나 삼챤소데서 텐데 켄자지 어르 지자이진 고샤데서 조바서 켄자니 통 파르잡야데 조바나도 와 데멘로치 샤캄포데 마도 텐데 멘도 테라야 요레 코로나 때네 잡상조라 삼전 송개 간다는 조바나야 사자 가시에는 삼전 송개 와마 송개 메두야 송개 된디 길라그러와 레나 간제 트고미 딜라세고 딜라세고 그러대요 대땡키 소조 이압스지 이압스 엔 방고르와 드리샤 도도지 트리 이마난지 트리 카르카 트고미 코라야 대 잡상진도 와 네만 군트야 메도와다 다야다 마제시 소소시다 온 간제는 인지레 영상에 온 골모트야 거지로 네마 골모트야 와마 다저 로시는 로 카르카 트고미 테리 아야지 시오니 야 카르카르 추로 딜라 인스 테테야 마도 엉어 제네 테도 응어 응어 공포레도 응어 진짜 히다 엄어 네마단다 산주다 테소 제토제야 테리노 저 제슨 오보도 오보 지네 로야 마도 골모티 바카 에르만도 차 베세야 저런지야 베카시 인트 베카시 트세야지 샤딘데 노르캄바 야샤 콤바제르 야 준나베는 저 제라 간데 트세야 마도 몰로크티 지모제야 저르바텔 멘도 응네마 딘데 제리샤 단다데 졸르콜 콘데 제 휴, 딘나, 단다, 딘, 졸, 뺀총, 제 시나, 뺀나, 단다, 졸, 라, 돌, 돈, 잘, 툴, 촐, 릅샤, 다우, 딘, 마보, 우스, 뺀총, 제 휴나, 뺀나, 돌, 다우나, 간제, 제 월세나, 잘, 라바, 노르, 젠스, 란드, 휴미, 자시, 효스, 방카스트리, 로크, 젠스, 라로, 마무, 자시, 효스, 손대서, 돌, 공, 롱, 도스, 양, 잘, 손대, 딘, 제, 노, 사, 손, 사, 데사, 지수, 다스, 장, 아치, 데차, 지미스, 로운 주사 유사 이수다스 총 안투 제로 제미스 간데스 세월스는 다 소소 사송 사도마 지소르데 소소 파이짱 아스 데차세테 제미스 로다 투사데스 모보르스 에네다 충두 제 모제로 조르와 제브데다 예다 카 코마르 니니 판데 다자비안 다 양니 사암나 체세오르바 오 딘데다 베나 차르카 졸리 포토노스 창도가 부다 지잡스 다 제블레 제데시르메스 로 나니 팔 트레우스 공야 차르르와 차르나게 한주 다지 자오나 오다 나니 마도 한 현다 하고 마세요 오다 마 제교된 잘때 하자 마 붙인데 너 진이 야페네 오 촐다빈도 언토 남기 전화 고마나스 자카르포 유지 롱크 주스 데 트바 조 로하버스 졸바 드와지 동지 오다 공을 내야지 잡나 또 남기 전화 고마노 다카르포 유지 마리데스 데 구탄카 나포티온드레스 데 트위제 오 다티마 트롤스엔도 나다 트바틀레존다 지린도 나바티 데레도 루피안도 벤제 제다친 가르세 그레 추라이 녜라이 라드룽파이스 라드룽파다 마보라와 라룽파니 센타미스 추라이 카드 쿵이스 카 쿵니 보 돔차르지 옵스 쿵스에다 닝 압다세조라 찌찌든 주사 쿵그라와 오 텐데 돔차르지 압다 조차르세 텐데 루피안도 오테다다다 녜 라이 코르슈올테 텐데 벤촌잔지 텐데지 다는 마중세조라 마중세는 가든 족베 그때 담베세리 장 담베다 라비아조라와 텔 카베세리 테니 예바 텐데지 자 옛날에 마중의 간제지 오르세는 마중 하죠 푸는 쳐보거래 난도 배차 토고 열린 게 많아 다 물어대는 거라 대 뭐도 다 다야다 마보도 내 소가 망도 이가 제 망도 공부 망도 세 나주 망도 세 암도 마보라 이 나는 다 제 나주 망도라 고 제초 가르 얼선은 조비 제초 또 조비 제조리 마 제초 망도 코 제초 가르선 다 뽐보조리스 다 제보조리스 요보조리스 마 제초 요보다 요보차 제보 조보차선리 망도 마 제초 다 중램세 그래 다 딘데지 린도와 딘가도 잠종 나게 딘데지 다 중람도 소 작조 엠바 오 딘데 마리 카르카도 딘데지 린도와 마 제효 딘데지 데다 다주 모르나 께다 제효 마르 저르데는 또 그
ཁྱི ཕྱད མ སེ ཁྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི ཕྱི
부리단 나마 봐줘스 네 부 부리단 추추제스 그녀 감자 지야제 이거세야 버티브리스 이 버들 르말 바바 손에 된대진도 데 담주 하자 링반도 메이크 리히 르마세야 치단 진에 제나 키니 손들이다 리히 르가세야 된다도 부분 리손도 된대지 리 데네치 마 용나 테라티나 르히진도 다 르랍 냐추 히바 오생도 르랍 냐추 히바다 메히 데 제발 가른도 오생도 종히가 코로카렌 코로사자 데스 히체도 사자 옌다 데스 히뉴뇽라진도 데스 리히르가 히엔가다 마본도 지데티 나도 르 토마 르 칠리 토마 히반도 베나 냐제 토라 마자 본라 오 다 제나 나젠 징지 주오증아 제가 제국분 초만도 이 마체 효도 다 둥케 코라 사자 가리엔 디르 코로마 히르 오 데히 바린도 다데 지마 보모데 Kuni namno pule sengdo tampet, rrit kandri kandri kandri zopta gindu, te kar rrit zhiji, rrgaa pute, rrit xieba jeb, rrit xie gindu. Ta parche rrit dhyachi u sengdo, dhyachi u ame nge tawta, loya mendo, rrit hajan maapundu, hajan nyepundu. Chede ta keda chekhiu nrajin nakchu maangro na, te rindu samsam chendo, dini ya bechong kaalu se ya gindu, bewa chi te chendo, yu ko jiwa cha sumsa dindri gindu, ta te rrit ya maangro di chekhiu zowa tato tanda dindri rindu, bonglong chi chi chi chi, uwa chi sumsa dindri maapu gindu, dini ya maangro di nani ya zhong koro mili ya xioso rindu, bende nyenche tongli xioso gindu, nyenche tongla da naklan zamba se chi xioso gindu, tanda nyenche tongli pomo jo uris, de naklan zamba nama song uris, yu mo dini ya le naklan zamba mo pu ya re se ya gindu, ya le lamka mutsang chi togi, uwa saya jitero si du matri iris, di mutsang da yabu majin uris ya, mutsang jek saya lo mabu tri ji, yu mutsang da tsupo cha sir se ya, uwa dini jek maangzhong chi yin xioso rindu, suam na dini la zhong zong da warwa, uwa ta maangzhong kuwa di mabondu, nga ti tsa che xiong da ti jizu, tanda ngay kondi xibayin, uwa rikhi riga se dindi rindu, uwa ti jayin, dira tanda ti diyubi kuwa di jena, bache nakzu diwi dira, kanya che chu jo wari, uwa kanji tsu go wari sena, ngay la pungu dasa tsu diwi ma sadi namde tse kuri, sadi sena, ta sato li semchen yana, ta rida yana, ta mbura yana, ta tsuma, ta saak deri, namno wana ta jarayi riva, ji namde chi, te yang kukuro wani, te chi kundu bati, sun namde chi mi, yang ti tsu kundu, te tsu tsasin, namde tes nyungdu, namna chi, jarak ji maa chakhi wu jiwa ni maangpo wo jiri dhe maang xie marwa chi dhe saa na taa maangpo warwa dhe rida dhe khaji maangpo wu dhe zu chan ni dhe rin go dheb jing namde ji chak saa dhe ji zu brwa dhe rin dhe jiri dheb la tanda dheb chakhiu dhe rin dheb pachan chubji is hiu gundu wu dheb machan chubji dheb rog langan lingi siya ji yu pachan chubji ni taa naam saa dhe su dheb pachan rindu saa machan rindu wu dheb rog dhe su nima dhaba dhe su dheb rog sengdu dhe ji maa gui gongdu gaten cho dheb pachan chubji hiu se hiu mato na wu dhe re re trikindu namno na chaji trikindu sade yana saa na yana chaji trikindu dheb dhe rindu ta dheni dheb yana maangpo chi dhechaya dhegyale wa mara pene amchan chargu hiu se chargu maa hi dheg tu se amchan chargu karin chargu hor se na ta dhe kaab chen hiontong ta amchar se ta kaab uli hiontong nung gong roi shojirwa reha chen dajo da amchar se go reha una dajo lin ta reha Na sing chejirwa ya, yaw chi karijim. Oo ya, tak tiri tesson da, tak naha gushyo ngu, kaab chiang, xiongtong da amchan tsar, rewa chiang, tajyo da amchan tsar. Chu bimo mal, nemi mele amchan tsar. Chu ta, nrorwa, oo lam ringpo mal, zo mele amchan tsar. Oo ta, tiri amchan tsar, tsar gushyo ya ndo. Tiri ya, lo atong shik, doksong fiu se ya ndo. Doksong kar se, mikdo, kendo se ya. Ni ya, lo nipa se, Pakdo hiu sengdo, nyepa, sukpa, pakpa, karir, jek se, tindri lau rarir, yang tindri, naka sumre, sumre se xeyano. Tindri yang la ati te, tegu hiu hiu seyano. La pan chung chuk, karin chuk, jek lin chuk seyache. La zin chung chuk, men lin chuk seyache. O tindri xeyano, ati te, tegu, amchan sargan, sargu, lau, nyepa, sek, padro, lau atan sek, doksan. O ta tindri mambu xe ya uri. Ta tindri yang chingi chunga, ko deb zhiri zhiri lan jiga ya uriwa. Tindri yang chita chung yung tigba yang jiri tindri zhi uri. Ta piyan cha xio na, rucha cha ki jene jene se, rubo jiri korwa jiab se, ngami nemo kaak chung se, ngamari wa kaak chung se. O ta tindri lan jiga piyo se na, ti karir se na, tanda pomo dasa kachip se, jo marwa chama. Indri chi cha uriwa rucha cha suna. O eras lepti mo ka tindri chi jang uriwa. O rucha cha kira jene se, ngami nemo kaak chung se. O ti karir se na, tanda ti. Lian wara kapsik di kablian sekura di lian kachap riis kemechama.
되는 멋지 매일 데스 갑주 잡을 봉세 제도가 대 가르세나 당에마 매 잔드라 멋주 센터 라고 주리스 갑주 센터 스모 데스 가르바 스모 주리스 야테는 멋주 돈 롱스 돈은 돈지 롱스 다 야데 가르세 워선다 단다 마로라 마르티 도마노 소그마르베 라고 주마르지 야 동생은 말 가르보라고 하고 근데 저거 드네지 담만 보고래 배는야 다른 제 거다 녹고 녹아는 저거 담서를 좀 저래 배는 니네마 천롱 봐서 니모니 제모야로 그 가르스는 삼천 도서 니타 세죠 다 인간 삼천 비송도 그 년들어 봐 제모 삼천 게 다 이러면 콜이야 랑들어 어 니네마 천롱마 세야 다 드네 만 보고래 또 계속 제친의 니우세야 종세야 그래서 다 배제 지혜 하정 가보 있어야죠. 우리 가르스는 단다 배제 망보지 나한테 라표로 여러 사람 멜로도 가지고 본종 디우송 예시 좀 세죠. 여러분 다 디우스는 같은 전 대니로 너무 먼저 멘로 삼삼 여러 얘는 그 망조를 디우스에 잡 하죠 전부를 지선은 제진의 부국에 단다 조르지르도 레바다 저 지 가르르 디 히르도 소 여진조야 배도는 거 그 삼노 동야 여러분 삼히게네 지 여러분 다 네지 저와지 동지 저와 가셔죠 내가 히르가 가시 마시는 저와 될 때에 고안해 지내지 오 드리지르바데 데스야 지나 부부 점자야 리바세르 돈다블 네바 하자 쳔보 리스 데데 갑데데 링네 된다 푸즘 쵸보 마르 모두 링네 마던 축자 돈보메 오 니마 줘야 비도 버리 니체나 오 부부도서 리바 간데도 다야 데네 단다 데서 좀아 제드 제네야 고나 시에자 제라바 라세드 간데오메 라든 중중 자는 쵸스 자 마르가 첼레 데도 인스 오 예츠카라 카르첼레 쵸스 제제제제세야 데서 좀아 데든 줘바 오리 오다 딘데지리 디부 망보 오르 단가히 단다 이 조마서 딘데 제레 단한테 마운로스야 되어라 내가 마운로 형한테서 가르냐지 개치 못한데 세 말이 돈 콜라자 뉴뉴레 돈샤라 바체스 샤로 라바 춘종지 돈요 데르마 콘스 요세나 네 단은 모샤레 오르바 다 데르마 간디엔 신요 된데 제레바 데 콘센트나 창고지 히나 라타 콜라자 테라레 된데 제제 데 부마 마마 마마 제 헤사데 바체 마체 효 된데 제 개사 돈나 된데 레 아자티 모상 그 강바다 데 소치 티보스 제나 마레 바 춘종 드라 코르손 데 잡자나 포부데 데 소치 헤야 마도 된데 제 마리에나 다 가야는 단다 중간 망보지 지갑 통치 보지 몸해네 기르약 돼서 나 랩더라 배세야 저러봐 조박 빼 카베스 카베스야 다 빼고야 돼 영 개체 뭐 희부지 쓰고 빼고야 돼 간지 개체 뭐 쓰고 그러세나 빼는 단다 감지 자고 빼고 제대로 다 콘도 빼 야고 희오나 내가 콘 된대 희지 나 감지 자도 다 감지 자 빼 희미스 치제고 빼고 지다 감지 자고 지스 고 빼고 오르다 빼서 빼나 나치소 니와는 감치치고 제제는 치소티 갑티치소 니와 간지오메야 베나 베든 송어리 그래서 감치치하고 간지 거리 카오 땀 그 공스 카노 땀 땀세야다 베르와 히야데 오야 앞차 응 그 공스 오다 응 본부터서 제 응 거르와 보통 다르 그 공스다 베르 보통 카다 다르 그 공지 카다 이거 거르와 베 하자 뭐 버르다 베데 스르자 베 오리 랍자 오리 땀 담나 카히 오리 베나 다야 카히 소소 njoboten de minata ta kya ᱡᱟᱛᱟ ᱥᱮᱢᱚᱱ ᱚᱭ ᱛᱮᱱᱨᱤᱞᱮ ᱥᱮᱨᱤ ᱛᱚᱯᱟ ᱥᱮᱱᱫᱤ ᱥᱮᱱ ᱜᱟᱡᱚ ᱱᱤᱛ ᱚᱱᱨᱤ ᱡᱟᱭᱟ ᱡᱚᱨᱣᱟ ᱥᱮᱱᱫᱤ ᱥᱮᱨᱤ ᱛᱚᱯᱟ ᱥᱮᱱᱫᱤ ᱪᱷᱟᱛᱤ ᱢᱮᱛᱮᱱ ᱛᱟᱠᱚᱱ ᱛᱟᱨᱮ ᱪᱚᱥᱟ ᱢᱤᱥ ᱛᱟᱠᱚ ᱦᱤᱵᱩᱥ ᱛᱟᱠᱚᱱ ᱛᱟᱨᱮ ᱡᱟᱢᱱᱟ ᱪᱚᱥᱟ ᱢᱤᱥ ᱛᱚᱵᱟ ᱥᱮᱭᱟᱫ ᱵᱮᱱ ᱫᱩᱣᱟ ᱫᱩᱨᱤ ᱤᱥ ᱫᱩᱣᱟ ᱫᱟ ᱱᱤᱝᱵᱟᱨ ᱣᱟ ᱫᱩᱣᱟ ᱥᱮᱱ ᱪᱤᱢᱚᱡᱚᱱ ᱨᱟ ᱚᱨᱚ ᱜᱮᱱᱟ ᱦᱤᱡᱨᱤ ᱵᱟ ᱫᱩᱣᱟ ᱫᱩᱣᱟ ᱫᱩᱨᱤ ᱤᱛᱮ ᱫᱚᱞᱚᱝ ᱪᱟᱛᱟ ᱤᱥ ᱛᱟ ᱫᱩᱣᱟ ᱠᱚᱫᱚ ᱨᱩᱭ ᱫᱚᱨᱟ ᱤᱱ ᱞᱚᱝᱯᱟ ᱪᱟᱛᱟ ᱥᱮᱱ ᱛᱟᱠᱚ ᱡᱟᱵᱛᱟ ᱦᱤᱵᱩᱥ ᱭᱟ ᱱᱚᱭᱟ ᱠᱚᱨᱡᱤ ᱪᱤ ᱠᱚᱨᱛᱤ ᱪᱟᱛᱟ ᱤᱥ ᱠᱚᱨᱤᱭᱟ ᱫᱚ ᱠᱚᱪᱚ ᱡᱚ ᱥᱨᱤᱛᱮ ᱭᱟ ᱠᱚᱨᱡᱤ ᱪᱟᱛᱟ ᱤᱥ ᱠᱚᱫᱟ ᱡᱟᱵᱛᱟ ᱦᱤᱵᱩᱥ ᱫᱟ ᱛᱤᱱᱫᱮ ᱥᱮᱭᱟ ᱢᱟᱵᱚ ᱚᱨᱟ ᱛᱮᱱᱫᱮ ᱯᱮᱱᱟ ᱭᱟ ᱛᱤᱱᱫᱮ ᱪᱚ ᱡᱟ ᱛᱮᱱᱫᱩ ᱩᱯᱟ ᱱᱤᱠᱤ ᱡᱟᱥᱛᱟ ᱩᱯᱟ ᱥᱮᱭᱟ ᱛᱮ ᱱᱤᱢᱚ ᱠᱤ ᱡᱟᱢᱟᱨᱚ ᱠᱚᱱ ᱥᱮᱱᱟ ᱟᱨᱵᱟ ᱠᱤ ᱡᱟᱭᱟ ᱛᱟ ᱡᱟ ᱛᱮᱱ ᱥᱚᱱᱫᱮ ᱢᱚᱭᱟ ᱯᱚᱱ ᱛᱮᱱᱫᱩ ᱭᱚᱯᱩ ᱪᱷᱢᱛᱟᱢ ᱞᱟᱥ ᱯᱚᱢᱵᱚ ᱞᱟ ᱢᱚᱠᱨᱚ ᱭᱚᱯᱩ ᱫᱚᱥᱚ ᱪᱷᱢᱛᱟᱢ ᱞᱟ ᱯᱚᱱ ᱛᱮᱱᱯᱚ ᱦᱤᱣᱚᱨᱥ ᱪᱮᱛᱟ ᱛᱟᱢᱵᱮ ᱫᱚᱥᱚ ᱛᱟᱝ ᱤᱠ ᱥᱤᱢᱡᱚ ᱥᱮᱱᱟ ᱫᱟ ᱢᱚᱢᱵᱚ ᱪᱮᱱᱫᱮ ᱯᱟᱡᱮᱱ ᱨᱩᱯᱮ ᱛᱟᱢᱵᱮ ᱦᱟᱡᱟᱢ ᱯᱩᱭᱢ ᱥᱚᱠ ᱱᱟᱫᱚ ᱟᱱᱟ ᱛᱟᱱᱫᱟ ᱡᱮ ᱥᱮᱱᱟ ᱛᱮ ᱥᱮᱱᱫᱚ ᱛᱤᱝᱠᱚᱴᱤ ᱥᱟᱨᱣᱟ ᱠᱩᱫᱮ ᱥᱮᱭᱟ ᱡᱚᱨᱣᱟ ᱛᱮᱥᱚ ᱪᱤᱱᱮ ᱭᱟᱝ ᱪᱮᱭᱟ ᱜᱟ ᱢᱮᱞᱠᱮ ᱞᱟᱜ ᱠᱚᱨᱯᱮᱱᱮ ᱯᱚᱱ ᱭᱚᱠᱚᱞ ᱢᱟᱱᱤ ᱭᱚᱞ ᱫᱚᱱᱥᱮ ᱯᱚᱢᱵᱚ ᱪᱤ ᱢᱟᱱᱤ ᱥᱟᱨᱣᱟ ᱠᱚᱭᱨᱟ ᱫᱟ ᱠᱚᱨᱚᱜ ᱫᱤ ᱚ ᱛᱮᱥᱚ ᱦᱮᱦᱮ ᱦᱮᱵ ᱛᱟᱱᱟ ᱛᱤ ᱢᱟᱱᱟ ᱯᱚᱱ ᱭᱚᱠᱚᱞ ᱢᱟᱱᱤ ᱭᱚᱞ ᱫᱚᱱᱥᱮ ᱚᱭᱚ ᱛᱟᱠᱚᱞ ᱢᱟᱱᱤ ᱛᱟᱞ ᱫᱚᱱᱥᱮ ᱭᱚᱵᱚ ᱫᱚᱥᱚ ᱛᱟ ᱦᱤᱵ ᱪᱤᱱᱭᱟ ᱚᱢᱟᱨᱣᱟ ᱪᱤᱫᱩ ᱛᱮᱨᱮᱱ ᱪᱮ ᱪᱮᱞ ᱡᱤᱨᱟ ᱛᱟ ᱦᱤᱵ ᱡᱚᱜ ᱪᱮ ᱛᱟ ᱵᱮᱫ ᱪᱷᱚᱞᱟ ᱛᱟᱱ ᱦᱚᱭᱟᱱ ᱛᱤ ᱢᱟᱱᱟ ᱯᱚᱱ ᱭᱚᱠᱚᱞ ᱢᱟᱱᱤ ᱭᱚᱞ ᱫᱚᱱ ᱭᱚ ᱛᱟᱠᱚᱞ ᱢᱟᱱᱤ ᱛᱟᱞ ᱫᱚᱱ ᱚᱥᱮ ᱛᱤᱱᱮ ᱫᱚᱣᱟ ᱦᱚᱛᱮ ᱱᱟ ᱦᱤᱣᱟᱨ ᱛᱟ ᱞᱟᱢᱟᱱ ᱭᱟ ᱛᱚᱨᱟ ᱭᱚᱨ ᱭᱟ ᱫᱤᱠᱚ ᱢᱟᱨᱟᱱ ᱫᱚᱣᱟ ᱠᱟᱨᱥᱮ ᱛᱚᱨᱟ ᱠᱟᱨᱥᱮ ᱞᱟᱢᱮ ᱥᱩᱱᱥᱤ ᱪᱷᱩᱭᱤᱥ ᱡᱩ ᱠᱟᱨᱛᱤ ᱥᱟᱨᱤᱥ ᱚᱛᱟ ᱞᱟᱢᱮ ᱥᱚᱱᱥ ᱢᱟ ᱪᱩᱨᱤᱥ ᱭᱟ ᱢᱟᱨᱟ ᱛᱮᱥ ᱛᱮᱥ ᱛᱚᱱ ᱨᱚ ᱠᱟᱨᱥᱮ ᱱᱟ ᱥᱭᱟ ᱢᱟᱥᱟ ᱥᱮᱱᱠᱟ ᱞᱟᱢᱟ ᱤᱥ ᱥᱭᱟ ᱪᱷᱚᱢᱯᱚ ᱥᱟᱱᱠᱟ ᱞᱟᱢᱟ ᱤᱥ ᱨᱚ ᱢᱟᱱᱡᱩ ᱥᱮᱱᱠᱟ ᱞᱟᱢᱟ ᱤᱥ ᱨᱚ ᱡᱮᱥᱤ ᱡᱩᱱᱠᱟ ᱞᱟᱢᱟ ᱤᱥ ᱨᱚ ᱥᱮᱱᱛᱟ ᱯᱚᱢᱚᱛᱤᱱ ᱫᱮᱨᱟ ᱚᱛᱟ ᱥᱩᱨᱡᱟ ᱛᱮᱥ ᱛᱮᱥ ᱪᱤᱭᱚᱨ ᱵᱟᱛᱮ ᱱᱟᱜᱮ ᱭᱟ ᱡᱩᱢᱟ ᱞᱟᱢᱟ ᱡᱩᱢᱟ ᱫᱟ ᱛᱮᱥᱚᱨ ᱭᱟ ᱥᱩᱥᱟᱢ ᱢᱚᱵᱚ ᱪᱤᱭᱟᱞᱮ ᱛᱮᱱᱫᱮ ᱚᱨ ᱭᱟ
tar mitop doka ponu lens tinre je ta pe haja ma bo re ta suza or labza or penas ta ti or va chi chok den don se kris kar se ti kor pe ne musum chi sam no sum chi se zo sum chi lo ra cho chu chi se ta ta da re musum chi sam no sum chi re va zo sum chi ra cho chu chi se ya de pu ji pa me mitop le mis pu pa me tu ji re se go chi cha ta mitop le mis Gochi san so so gokuri ya chit chak tak tak ira. Yang kashi che, che ya meli tindri che na, yang tindri kora.